අනුසන අංග ආසනය පහඟුපමාමපාරගත්ත මෙත ඌදාාරු ජලතලය මාණ්ඩ දෙස්වේසය පාණ්ඩ ජලතල මහන්ත දෙස්වේසුභයන්ත. අනපාවයනාස ත්‍රිත තරතුර ආසයාජානු බාහෝ එක්කේ සදාහූ අංකාරයාද කසනී අනාදු.